සුබ සන්ධ්‍යාවක් කසන්නෙන ඉතිං අදත් සුපුරුදු පරදි ලක්මිහිර ඔබ අපි හමුවෙනවා. ඉතිං සුහද සිතින් සෙනහසින් අපි අද ලක්මිරත් එක්ක ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සුවිශේෂ තොරතුරු ගොන්නක් හුමාරු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අසන්නෙනි අපි යමු පළමු අපේ ගීතයට.

ඉතිං අසන්නනේ අද ඇත්තරම කියනනම් බොහොම ලස්සන සන්දෑවක් එත්තරම අපිට මේ එකනිකා අද සම එක වගේ බොහොම ගිම්හාන කාලය වගේ ඉතිං බොහොම ලස්සනට අද අපේ ජීවිතය අපි කතගෙරුවා ඉතිං උණුසුමුත් නෑ සීතලත් නෑ බොහොම ලස්සනට හවස්වරුව ගත කළා දවස්වරු දවස මෙහෙමයි දවසත් බොහොම ලස්සනට ගෙවිල ගියා ඉතිං මේ ලස්සන දවසේ පසුගිය සතියේ බොහොම වැඩ අධික දවස් කීපයක් වුණා ලාංකිකයන්ට මොකද සුනිල් හඳුන්නෙත්ති ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඇමතිවරයා ගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ සුවිශේෂ අවස්ථා ඉදලා තිබ්බේ සෙනසුරාද ඉරිදා වගේ දවස්වල ඉතින් එදා බොහොම වැඩ අධික කාලයක් වුණා ලාංකිකයන්ට මොකද ලාංකිකයින්ගේ ඇත්තරම කියනවනම් අපි ජීවිත ගොඩාක් ගැට ගහලා තියෙන්නේ ලං මවබිමේ අයිතිවාසිකම් යුතුකම් වෙනුවෙන් ඉතින් ඔවුන් ඒ කර්මාන්ත ඇමතිවරයාත් සමග තිබ්බේ සුහද හමුව ඊළඟට විවිධ වේවට සම්බන්ධ වුණා ඒත් එක්කම බොහොම කොහොමටත් සෙනසුරාදා ඉරිදා කියන්නේ බොහොම වැඩ අධික ඒ බොහොම ඉතින් සෝෂල් ලයිෆ් එක හැපනින් කියනවා අපේ තරුණ ළමයි මේ සියල්ල බොහෝ වෙලාවට ඕස්ට්‍රේලියාවත් නිකන් ලංකාව වගේ සිද්ධ වෙන කාල පරිච්ඡේදය සෙන්සුරා දීර්ධ කියන්නේ ඉතින් බොහොම ලස්සන සතියගේකින් පස්සේ අපි මේ සතිය පටන් ගත්තා ඉතින් මේ සතිය පටන් ගත්තාම බොහොම ලස්සන විදිහටම දේශපාලන කතාව දිගහැරෙනවා ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ දේශපාලන කතාව සිද්ධ වෙන්නේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුඛ්‍ය පරමාර්ථය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික කරගෙන තමයි මේ සංශෝධන ආවේ. ඉතින් මේක ගොඩක් ඍජුවම මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ කාල සීමාව දික් කිරීමක් කියලා කිව්වා. ඒකෙදි බොහොම ලස්සන කතාවක් අපි ඒකේ එක්ස්ට්‍රැක් අද ඔබලාට ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නීතිඥ සංගමයත් සමග කරන ලද කතාව. ඔහුගේ කතාවේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන සුවිශාල නඩුවලදී සහ අපීල් අධිකරණයේ තියෙන නඩුවලදී මේ නඩුවල සමස්ත කාර්යභාරය ඉෂ්ට කරන ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ගේ ආයු කාලයේ දීර්ඝ කිරීමත් රැකියා කාලයේ දීර්ඝ කිරීමත් ඒ තුලින් වින්දිතයාට සහ හෝ වින්දිතයාට සහ කියන්නේ පාර්ශ්ව දෙකටම අගතියක් නොවෙන්න මොකද එකම නඩුකාරයෙක් යටතේ ශ්‍රී ලංකාවේ නඩුවක් අහනවා කියන්නේ අවුරුදු ගාණක් ඇදලා යන දෙයක් ඒක අඩු කිරීමත් මෙතන බලාපොරොත්තු වෙනවා ඒක අවම කිරීම ඒ කියන්නේ විශේෂයෙන් මේ ප්‍රශ්නාර්ථ නඩු මොකද පහුගිය ඉතිහාසය තුල 2021 මගේ මතකෙ නිවර්ති ඉන්න රංජිත් පාස්කු එහෙම නේද දෙදාසකේ ඉඳම් විසඳීචි නැත්ති මේ පාස්කු නඩුව ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවකට බරපතල හානියක් කරපු ලෝකවාසී සංචාරකයන්ටත් බරපතල හානියක් කරපු ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තයට සුවිශාල හානියක් කරපු සහ දේශපාලන සිටියම එහෙම් පිටින් වෙනස් කරපු සිදුවීමක් විදියට මේ පාස්කු ප්‍රහාරයේ ඉතිහාසයට එකතු වෙනවා. නමුත් මේ පාස්කු ප්‍රහාරයට රජයන් දෙකක් ආව රජයන් දෙකදීම සාධාරණයක් යුක්තියක් ඉෂ්ට වුණේ ඒක මෙවර ඒක ඉෂ්ට කිරීමේ මුඛ්‍ය පරමාර්ථය මෙතන තියෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ ආයු කාලයේ අවුරුදු දෙකකින් කිරීමටත් නමුත් ඒක එතනින් ඔබ්බට ගිහිල්ලා සියලුම විනිසුරුවන්ගේ සහ රජයේ ඉහළ ක්ෂේත්‍රයේ ඒ කියන්නේ එක්සිකියුටිව් ක්ෂේත්‍රයේ ඉන්න සියලුම නිලධාරීන්ගේ වැඩ කිරීමේ ආයු කාලය තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමක් කරන පොදු න්‍යාය පත්‍රයකට මේක සිද්ධ වෙනවා කියලා තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියන්නේ. ඉතින් ඒ තුලින් තමයි ප්‍රශ්නය හටගත්තේ. මේ ගැන අපි සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරනවා ඔබට ශ්‍රී ලංකාවේ නීතිඥවරේ කේමතන් ශ්‍රී ලංකාවේ දේශපාලන විචාරකෙත් සම්බන්ධ කරගෙන. ඉතින් අසන්නෙන්නේ මේක තමයි කතාව මේ විදිහට තමයි කතාව ලස්සන්ට දිගහැරෙන්නේ මේ සතියේ ඒත් එක්කම කේලියර මුක්කල අත්තරඟුපත් වීම කංජිපාණි අත්තරඟුපත් වීම ඒත් එක්කම ඊළඟට කවුද අපේ ශ්‍රී ලංකාවේ ලෝක ශ්‍රී ලංකාවට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය එවන මත්ද්‍රව්‍ය ජාවරම් කරවන්ගේ පස් දිනෙකින් එක්කෙනෙක් අත්තරඟුර ගත්ත ප්‍රධාන පෙළේ නායකයෙක් ඉතින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම
ධර්මයේදී විවිධ දේශපාලන පක්ෂවත් එක්ක ඔහු කරපු සුවිශාල ගනුදෙනු එසේමස ගනුදෙනු මහා පරිමාණ ගනුදෙනු හෙල්දරා වුණා. ඉතින් මේ වගේ දේවල් එක්ක මේ සතිය දිගහැරීගෙන යනවා. ඉතින් අපි බලමු මේ සතියේ අපි දන්නේ මොනවද, අපි කතා කරන්න හදන්නේ මොනවද කියන එක අපි බලමු. ඉතින් අපි තව සින්දුවකට යමු නේද රංජිත්.

0: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6
2: ඉතින සනනි ඇතරම අපි කතා කළ යුතුයි මේ අපි මේ මාධ්‍ය නිදහස ගැන අපි මේ මාධ්‍ය නිදහස ගැන කතා කරද්දී මාධ්‍ය තුළ තියෙන මේ සුවිශාල අයිතීන් සහ වගකීම් සහ වගවීම් මේ තුනම සුවිශාල මුක්තියක් මාධ්‍යයට හිමිනවා. ඒක තමයි ලෝක ඉතිහාසයේ අපි ගත්තාම හබයස්කෝපස් ගත්තාම එහෙම නැත්නම් මැග්නා කාටා ගත්තාම මේ සියලුම විශේෂයෙන් මේ මේ මේ මැග්නා කාටා ගිවිසුම තුලින් අපි ලබාගත්තේ සිවිල් අයිතිවාසිකම් මාධ්‍යයට සුවිශාල අයිතිවාසිකමක් සහ මේ සුවිශාල වරප්‍රසාදයක් මාධ්‍යයට ලබා දුන්නා. අපි සත්භාවයෙන් කරන ලබන මාධ්‍ය සාකච්ඡාවලදී තමන්ගේ තමන් විසින් කරන ලද මාධ්‍යවේදියෙක් විසින් කරන ලද ප්‍රකාශයන් වලට ද්වේෂය කියන දේ අඩංගු කරලා එහෙම නැත්නම් අපහාසය කියන චෝදනාව අඩංගු කරලා ඔහුට විරුද්ධ නඩු දැරීම අයිතියේ ලෝක ඉතිහාසයේ කොතනකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මාධ්‍ය සදාචාරයට ගරු කරන අන්‍යෝන්‍ය අන්‍යෝන්‍ය මුක්තිය ආරක්ෂා කරන රීතියක්. මේ රීතිය තමයි ඇත්තරම ලෝකේ මෙච්චර කල් භාවිතා කළේ. අපි අපි ආගමනය පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ 1992 මම ඕස්ට්‍රේලියාවට ආවේ. ඒ ඕස්ට්‍රේලියාවට ආපු දවසේ ඉඳන් විවිධ මර්ධනකාරී රාජ්‍යයන් තමයි ශ්‍රී ලංකාව පාලනය කළේ. ඒ නමුත් අපි මේ මාධ්‍ය නිදහස උපරිම විදියට භුක්ති විඳා. විශේෂයෙන් මම ඇමති කෙනෙක් ආවුවාම මේ ඇමතිගෙන් අහන්න ඕනේ විෂයපතේ මොකද්ද කියලා කිසිම අවස්ථාවක කිසිම වෙලාවක අපිට නීතියක් රීතියක් පනවන්නේ නැහැ. ඒක තමයි මාධ්‍ය කියන්නේ. මොකද අපි සාමාන්‍ය මතවාදය තුළට ආපුවාම මේ ඇමති කෙනෙක් තමන්ගේ විපක්ෂයේ විශේෂයෙන් අපි ගම්මු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ඇමතිවරු කියලා ඒ ඇමතිවරු විශේෂ සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කළා විපක්ෂයේ 3 දෙනෙක්ින් දැද්දි 41 දෙනෙක්ින් දැද්දි 40 දෙනෙක්ින් දැද්දි 27 දෙනෙක්ින් දැද්දි විවිධ විදියට ඔවුන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් යුතුකම් වෙනුවෙන් දූෂණය වංචාවට එරෙහිව සහ අපරාධවලට එරෙහිව සුවිශාල හඬක් භාවිතා කළා හැම කෙනෙක්ම. එහෙදී ඔවුන්ට විෂයපතයන් අයිති වුණේ නැහැ. ඔවුන් බොහොම නිදහස් මතධාරී නායකයෝ විදිහට නිදහස් මතධාරී පුද්ගලයෝ විදිහට ඔවුන් එක කතා කළා. අවාසනාවකට මේ මාලිමාව රජේ ආවෙන් පස්සේ මේ මෙල්බන් වලට අමුතු නීතියක් සහ රීතියක් පැනෙව්වා. විශේෂයෙන් ඒක පැනෙව්වේ අපි දන්නේ මේ පුපුදු කියලා අපේ සහෝදරයෙක් කියලා තමයි කවුරුත් කියන්නේ. මම දන්නේ ඒක නිවැරදි භාවයේ රංජිත් ඔහු සමග මේ අපේ රංජිත් වීරසිංහ සහෝදරයා ඔහු සමග සාකච්ඡාවක් කරලා ඒක අහවි. ඔහු කළාද එහෙම නැත්නම් සමහර කට්ටිය කියන මේක පළවත්තෙන් කෙරුවා කියලා. පළවත්තෙන් කෙරුවා කියලාද අපි කවුරුවත් දන්නේ නැහැ. නමුත් කිසිම විදිහකට මේ වගේ මර්ධනකාරී රාජ්‍යතන්ත්‍රයක මර්ධනයට හසු වෙලා දහස් ගණන් ශ්‍රී ලංකා නිදහස යුක්තිය මානවයිතීන් වෙනුවෙන් දීපුදලා ගොඩනගාගත්තේ පක්ෂයක් මේ වගේ ඔලොමොට්ටල් තීන්දු තීරණ ගන්නවා නම් කිසියම් මොහ විදිහකට ඔවුන්ගේ පක්ෂයේ මූලස්ථානයේ විසින් හෝ ඒ මෙල්බන් වල ජීවත් වෙන නායකයයි කියාගන්නා නායකයෝ විසින් හෝ ඒ වගේ දේවල් ක්‍රියාත්මක කර ඔවුන්ට ඔවුන්ගේ මොළය සහ ඔළුව මොළය සහ බුද්ධිය සම්බන්ධයෙන් අපි දෙසරයක් හිතිය යුතුයි. එහෙම දෙයක් කවුරු හරි උත්සාහ කරනවා නම් මොකද ඒකේ ලොකුම පාඩම ඉගෙනගත්තේ විචිත හේරත් අපේ සංචාර කැමතිවරයාගේ ඕස්ට්‍රේලියානු ආගමනයත් එක්ක. ඒකෙදි මේ අපිට QR කෝඩ් එකක් දීලා QR කෝඩ් එකට අපි අරින්න ඕන අපේ ප්‍රශ්න. එතකොට ඒවට තමයි උත්තර දෙන්නේ. මේක මොන සදාචාරයක්ද? මොන ලැජ්ජ නැති වැඩක්ද? මේ මාධ්‍ය නිදහස සදාචාරයේ මාධ්‍ය සදාචාරය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශ්‍රී ලංකාවේ යුක්තිය ශ්‍රී ලංකාවේ තියෙන සියලුම මූලධර්ම විනාශ කරලා මේ අත්නෝමිතික විදියට මෝඩ විදියට තීන්දුව తీරන ගන්නේ මොන මෝඩෙද අප්පා? ඒ කියන්නේ මොන ලැජ්ජ නැති වැඩක්ද? තමන් පෙනී හිටින දෙයට විරුද්ධව හාත්පසින්ම විරුද්ධ දෙයක් ගන්නවා. මේ මෙච්චර ඒකාධිපති රාජ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදී කියා ගන්න ඒකාධිපති රාජ්‍යයන් බලේ ඉන්න කාලේ විශේෂයෙන් අපි විශේෂයෙන් මම මේ පහුගිය අවුරුදු 20 ගණන් තුල මේ මාධ්‍ය භාවිතාවේදී ඔවුන්ගෙන් මන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සිදු වෙන මිනිමරුම් ගැන, ශ්‍රී ලංකාවේ සිදු වෙන හොරකම් ගැන, ශ්‍රී ලංකාවේ සිදු වෙන අපරාධ ප්‍රසිද්ධියේ ප්‍රශ්න අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සිදු වෙන මිනිමරුම් ගැන, ශ්‍රී ලංකාවේ සිදු වෙන හොරකම් ගැන, ශ්‍රී ලංකාවේ සිදු වෙන අපරාධ

මිනිස්සු ජීවත්වෙන්නේ තාමත් අර ගෝත්‍රික සමාජ ක්‍රමය තුළද? නෑනේ. මේ මිනිස්සු දියුණු ඉගෙනගත්තේ උගත් බුද්ධිමත් මිනිස්සු නේද? මේ මිනිස්සුන්ට අලු චින්තනවාදී හැඟීම් නැද්ද? ඇයි මේ ගෝත්‍රිකත්වය තුළ අපි හැඟෙන්නේ? ජීපිකාරයෙක් කියන්නේ පුදුමාකාර බුද්ධිමත් මිනිස්සෙක්. ඒ මිනිස්සයා ඕනෑම ප්‍රශ්නයකට බය නැතුව උත්තර දෙන්න සූදානම් මිනිස්සෙක්. මොකද ඒ මිනිස්ස හැම දෙයකින්ම සන්නද්ධ වෙලා හොඳට බුද්ධියක් තියෙන මිනිස්සෙක්. ඒ මිනිස්සර ඕනෑම දෙයකදී කතා කරන්න පුළුවන්. නමුත් අද ඉන්නේ නායක විශේෂයෙන් මෙල්බන් ඉන්නේ නායකයෝ, විශේෂයෙන් ලංකාවේ ඉන්නේ අලුත් දේශපාලන නායකයෝ. ওই මිනිස්සුන්ට ප්‍රශ්නයක් අහපුවාම හතර අතේ අනා ගන්නවා, හතර අතේ ගා ගන්නවා. මොකද්ද මේ මේ මේ දේ? මේකදී අටුම තරමින් අර පන්ති කරලා හරි ඒ මිනිස්සුන්ගේ දේශපාලන ශක්තිය වැඩි කරනවා. දේශපාලන මතවාදවල තියෙන මොකද්ද විවාදාත්මක සංකල්ප වැඩි කරනවා. ඒ මිනිස්සුන්ට බුද්ධිමේ සංවාදවලට ඒ මිනිස්සු නිරන්තරයෙන් නිරත කරන්න ඕනේ, නිරත වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේක මම මාධ්‍ය විදියක් විදියට, ඇත්තටම අපිට මාධ්‍ය සහතික හම්බෙලා නැහැ. නමුත් පහුගියවරු 30 තුල අපි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මැදයන්ට, විශේෂයෙන් ලංකාදීප පුවත්පතර, ලක්බිම පුවත්පතර, ඊළඟට ඕස්ට්‍රේලියාවේ පුවත්පත් වන සන්නස පුවත්පතර, එහෙම නැත්නම් පහන පුවත්පතර, මා ලිපි ලියපු දේශපාලන සංවාදවලට, දේශපාලන සාකච්ඡාවලට 2007 ඉඳන් ලක්මීරේ, ඊට ඉස්සෙල්ලා 3% ගුවන්විදුලි මාධ්‍ය විදේකිරු වැඩ කරපු මම පැහැදිලිවම ඉල්ලා සිටිනවා ඔවුන්ගෙන්. මොකද ඔවුන් සාකච්ඡා වලට එන්නේ, ඔවුන් අපේ දුරකථන වලට ආන්සර් කරන්නේ, ඒ වගේ දෙයක් තුල පැහැදිලිවම ඉල්ලා සිටිනවා කරුණා කරලා බුද්ධියෙන් සියලුම දේ විමසන්න, ඔළුවෙන් තීඳු තීරණ ගන්න එපා, බුද්ධියෙන් විමසන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදය තුල දැන් ඔබතුමාලා කියන අර ප්‍රොටෝකෝල්, ඒ ප්‍රොටෝකෝල් කියන එකේ තේරුමවත් ඔබතුමාලා දන්නවනම් මම සන්තෝෂ වෙනවා. ප්‍රොටෝකෝල් කියන්නේ දේශපාලන සම්ප්‍රදායන්. එංගලන්ත පාර්ලිමේන්තුවෙන් තමයි ඔය ප්‍රොටෝකෝල් ආවේ. එංගලන්ත පාර්ලිමේන්තුව, එංගලන්තයේ තමයි ව්‍යවස්ථාවක් නැති එකම වෙස්මිනිස්ටර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්නේ. එංගලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැහැ. එංගලන්තයේ සියලුම රීතීන් වලින් නිර්මාණය වෙච්ච රීතීන් නීති බවට පත් වෙච්ච රීතීන් ප්‍රොටෝකෝල් රීතීන් බවට පත් වෙලා රීතීන් නීති බවට පත් වෙච්ච පාලන ක්‍රමයක් තියෙන රටක් එංගලන්තය. මේ එංගලන්තෙන් ආපු මේ සදාචාරය ලැජ්ජ නැතුව ප්‍රොටෝකෝල් ගාලා කතා කරනකොට Tamanට බුද්ධියක් ඔලුවක් තියෙනවා නම් මේ ප්‍රොටෝකෝල් කියන සංකල්පය කොහොමද ඔබට ප්‍රොටෝකෝල් එක වෙනස් කරන්න පුළුවන් ඕනෑම මොහොතක? ඒක කාලානුරූපීව වෙනස් වෙන දෙයක් ප්‍රොටෝකෝල් එකක්. මේ ප්‍රොටෝකෝල් වලට විරුද්ධයි, ඒක කරන්න බෑ. මේ වගේ ඔලොමොට්ටල වැඩ ගන්න එපා. බුද්ධියෙන් හිතන්න. ඒකෙන් අපේ දේශපාලනය අපි කරලා තියෙනවා, අපි මාධ්‍ය ජීවිතය අපි ජීවත් වෙලා තියෙනවා, සමාජ ජීවිතය තුළ අපි ලොකු තාර්කික බලයක් අපි ගොඩනගාගෙන තියෙනවා. ලැජ්ජ වෙන්න එපා. අපිට කතා කරන්න, අපිට කතා කරලා යමක් දැනගන්න. මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මෙල්බන් වල අමුතු සංස්කෘතියක් ඇති කරලා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජනබලවේගයේ අපහසුතාවයට පත් කරන්න එපා. ලැජ්ජ නැති වැඩ කරන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් සහ ආදරයෙන් ඉල්ලා සිටිනවා. සාධාරණව ජීවත් වෙන්න බලන්න ඔළුවක් මොලයක් මේ මේ නැතුව ඔළුවක් මොලයක් තිබ්බට කමන්නේ, බුද්ධියක් නැතුව කිසිම තීන්දුව තීරණයක් ගන්න එපා. බුද්ධියෙන් හිතන්න, බුද්ධියෙන් විමසන්න, බුද්ධියෙන් සියල්ල දිහා බලන්න. බුද්ධිය තියෙන්නේ අපට ඒක ලැබිලා තියෙන්නේ මේ අපේ මනස දියුණු කරපින්ද. නැත්නම් අපි තාමත් බඩගාන මේ ගෝත්‍රිකයෝ වගේ, බඩගාන වඳුරෝ වගේ තාමත් අපි මේ වනචාර ජීවිතයක් ගත කරනවා. අපි නිරන්තරයෙන්ම මොලේ දියුණු කරපින්ද තමයි අපි අද මිනිස්සු විදිහට මේ ලෝකේ ජය අරන් තියෙන්නේ. ඒකින්ද එහෙම හිතන්න මේ සෙල්ලම් කර දේවල් කරලා මිනිස්සු ඉනස්සන්න එපා, ලෝකේ ඉනස්සන්න එපා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඇති වෙච්ච සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදායට දැන් අපි නම් කියන්නේ ප්‍රොටෝකෝල් කියලා. ඒ ප්‍රොටෝකෝල් එක බිඳින්න එපා. ඒ ප්‍රොටෝකෝල් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න. මිනිහෙකුට, ඇමති කෙනෙකුට කතා කිරීමේ ඩිරෙක්ට් කතා කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒක දෙන්න. ඒක පහුගිය කාලවල තිබ්බා. ඒක ඔකට්ටිය පළවත්තෙන් අහන්න ඕනේ, අරහෙන් අහන්න ඕනේ, මෙහෙන් අහන්න ඕනේ කියලා අවසර ගන්න හදන්න එපා. අරයන් අහන්න ඕනේ, අරය අතුරු යන්න ඕනේ. මගේ යාළුවෙක් මේ ලංකාවට ඕස්ට්‍රේලියානු ප්‍රයිම් මිනිස්ටර් එක්ක යන්න අහපුවෙන් පස්සේ කිව්වල එක මම හරහා යන්න ඕනේ, එහෙම නැත්තම් වෙන්න බෑ කියලා. ඉතින් ඒ වගේ මේ ඔලොමොට්ටල වැඩ කරන්න එපා. ඔකට්ටිගේ බුද්ධිය
අපි තේරු අපි දන්නවා ඔය කට්ටිය මොන වගේ බුද්ධියක් මොන වගේ මනස

අවස්ථක් මොනවගේ හීනමානයක් ඔයාලට තියෙනවා කියලා තිකේලා අපි දන්නවා රටට මොනවාරි සිතක් වෙනවා නම් රටට මොනවාරි යහපතක් කරනවා නම් තව කෙනෙකුට මොනවාරි යහපතක් කරනවා නම් ඒකට කොන්දේසි විරහිතව ඉඩ දෙන්න ඒකට බාධා කම්කටොළු ඇති කරන්න එපා මිනිහෙක් අර බෝලයක් වගේ දක්ෂතාවයක් හැකියාවක් තියෙන මිනිහෙක් බෝලයක් වගේ වතුර යොබාගෙන ඉන්න බෑ ඔයාලට ඒක කොයි වෙලේ හරි එළියට එනවා ඒක හින්දා ඒ හැම දෙයම තීහිතන්න ඒතලා තීන්දුව తీරන ගන්න කියලා මම බොහොම අවංකව ඉල්ලා සිටිනවා මේ මාධ්‍යවේදියෙක් විදිහට අද්දකීම් බහුල මිනිහෙක් විදිහට දේශපාලනය කරලා දේශපාලන පන්නරයක් හිමි මිනිහෙක් විදිහට මම ඒක කරුණාවෙන් ඉල්ලා සිටිනවා

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර.
1: අයුබෝවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිදු කුලසූරිය. වන්නේෂන් නායක පවුලින් හැන්සන් ඔස්ට්‍රේලියාවේ දුම්මැටි සඳහා අයකරන බද්ද 75%කින් අඩකළ යුතු බව යෝජනා කර තිබෙනවා. ඒ සමග දුම්මැටි බද්ද ස්වංක්‍රීයව ඉහළ යන ක්‍රමය වසර 3කට නවත්වන්න ඇය ඉල්ලා සිටිනවා. මෙම ක්‍රියාත්මක වූහොත් සාමාන්‍ය සිගරට් පැකට් 2ක මිල ඩොලර් 30කට ආසන්න මුදලකින් අඩු විය හැකි බවයි හැන්සන් පවසන්නේ. ඇය සඳහන් කළේ ඉහළ බදු හේතුවෙන් නීති විරෝධී දුම්මැටි වෙළඳපළ වේගයෙන් වර්ධනය වී ඇති බවයි. ඔස්ට්‍රේලියා ටුබැකෝ කමිෂනගේ අසමේතු අනුව භාවිතා වන ටුබැකෝ වලින් අඩකට වැඩි ප්‍රමාණයක් බ්ලැක් මාකට් එකෙන් පැමිණිය හැකි බවද සඳහන් වෙනවා. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියන් මෙඩිකල් ඇසෝසියේෂන් එක පවසන්නේ බදු අඩු කිරීමෙන් නීති විරෝධී වෙළඳ අමාරු වන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ට්‍රෙෂරර් ජිම් චාමස් ද රජයේ දුම්මැටි බදු අඩු කිරීමක් සලකා නොබලන බවද පවසා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුපර්ඉනුවේෂන් මුදල් ලබාගත හැකි වයස සහ ඒවා කලින් ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් දේශපාලන මතභේදයක් උණුසුම් වෙමින් පවතිනවා. ලේබර් රජුවේ පවසන්නේ රටේ අනිවාර්ය සුපර්ඉනුවේෂන් ක්‍රමය ආරක්ෂා කරන බවයි. භාණ්ඩාගාරික ජිම් චාමස් අනතුරු අඟවා තිබෙන්නේ කොලේෂන් සහ වන් නේෂන් පක්ෂවල යෝජනා ක්‍රියාත්මක වූහොත් මිලියන ගණනක් ඔස්ට්‍රේලියන් වර්කර්ස් ලගේ විශ්‍රාමික ආදායම් වලට බලපෑමක් ඇතිවිය හැකි බවයි. දැනට ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයන් විසින් සේවක වැටුපෙන් අවම 12%ක සුපර් ෆන්ඩ් එකකට ගෙවිය යුතු අතර සාමාන්‍යයෙන් එම මුදල් ලබාගත හැකි වන්නේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසුවයි. කෙසේ වෙතත් ලිබරල් සෙනටර් ඇන්ඩ්‍රූ බ්‍රැග් සුපර්ඉනුවේෂන් ක්‍රමය දැඩි ලෙස විවේචනය කර තිබෙන අතර කොලේෂන් ඩිපියුටි ලීඩර් ජේන් හියුම් පවසන්නේ අනිවාර්ය සුපර්ඉනුවේෂන් වෙනස් කිරීමට ඔවුන් සැලසුම් නොකරන බවයි. මේ අතර වන් නේෂන් නායක පවුලින් හැන්සන් පවසන්නේ ජීවන වියදම් ගැටලුව නිසා දැඩි මූල්‍ය පීඩනයකට පත්ව සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට තම සුපර් මුදල් කලින් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් ලබා දිය යුතු බවයි. විශේෂයෙන් මෝගේජ් ගෙවීම් මිනි වැරදි වියදම් සඳහා එම මුදල් භාවිතා කිරීමට අවස්ථාවක් තිබිය යුතු බව ඇය පෙන්වා දී තිබෙනවා. කොලීෂන් පාර්ශ්වයේ මීට පෙර පළමු නිවස මිරදි ගැනීම සඳහා සුපර්ඉනුවේෂන් වලින් ඩොලර් 50,000ක් දක්වා ලබා ගැනීමට ඉඩදීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණා. මේ අතර සුපර්ඉනුවේෂන් ක්‍රමයට සහය දක්වන ඇසෝසියේෂන් ඔෆ් සුපර්ඉනුවේෂන් ෆන්ඩ්ස් ඔස්ට්‍රේලියා පවසන්නේ සුපර්ඉනුවේෂන් හේතුවෙන් ඒජ් පෙන්ෂන් මත රඳා සිටින පිරිස අඩුව ඇති බවයි. ඒ අනුව සුපර් එක විශ්‍රාමයට තබාගත යුතුද නැතිනම් ජීවන වියදම් සහ නිවාස ගැටලු සඳහා කලින් භාවිතා කිරීමට ඉඩ දිය යුතුද යන ප්‍රශ්නය ඉදිරි මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන මාතෘකාවක් විය හැකි බවට දැන් අවධානය යොමුව තිබෙනවා. බ්‍රිස්බේන්හි පැවැත්වෙන ජනප්‍රිය එකා උත්සවයට සහභාගි වෙමින් සිටි වන් නේෂන් පක්ෂයේ සේවිකාවකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. සිද්ධිය සිදුව තිබෙන්නේ පසුගිය සිකුරාදා අගෝස්තු 14 වෙනිදා බ්‍රිස්බේන් ෂෝ ග්‍රවුන්ඩ් සී පැවති එකා උත්සවයේ. පක්ෂයේ පවසන්නේ 60 ගණනවල පසුවන එම කාන්තාව වන් නේෂන් කමිෂයක් පැරඳ පක්ෂයේ කුටිය වෙත යමින් සිටියේදී පුද්ගලයන් 4 දෙනෙකු ඇය වෙත පැමිණ ඇති බවයි. වන් නේෂන් ප්‍රකාශයන්ට අනුව කාන්තාවට වාචිකව අපහාස කිරීමෙන් පසු ඇය වෙත කෙලගසා පසුව පිරිමි පුද්ගලයෙකු ඇය අල්ලා කරකවා පහර දී තිබෙනවා. ප්‍රහාරයෙන් ඇගේ ඉල ඇටයක් කැඩී ඇති අතර සිරුරේ විශාල තැලීම්ද සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. තුවාල හේතුවෙන් ඇය රෝහල්ගත කර ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබෙනවා. එකා උත්සවය සංවිධානය කරන රෝයල් නැෂනල් ඇග්‍රිකල්චර් සහ ඉන්ඩස්ට්‍රියල් ඇසෝසියේෂන් ආයතනයේද සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබෙන අතර පොලිස් පරීක්ෂණ සඳහා සහය ලබා දෙන බවද එම ආයතනය සඳහන් කර තිබෙනවා. වන් නේෂන් පක්ෂයේ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක ඇති අතර දේශපාලන මතභේද කිසිවකටත් ප්‍රචණ්ඩත්වයක් හේතු වෙන්නු මිතු බව පක්ෂය නියෝජිතයන් පවසනවා. කෙසේ වෙතත් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව චෝදනා මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. රජය විසාකාලය ඉක්පවා රැඳී සිටින සහ ප්‍රොටෙක්ෂන් විසා සඳහා ඇදුම් කර ඇතැම් ටෙම්පරරි මයිග්‍රන්ස් වැඩස්ටහන් කිරීමේ අයිතිය ඉවත් කිරීම ගැන සලකා බලමින් සිටින බව වාර්තාවීමත් සමග දැඩි විරෝධයක් මතුව තිබෙනවා. යනුව සංවිධාන 160කට වැඩි පිරිසක් අග්‍රමාත්‍ය ඇන්තනි ඇල්බර්නිසි වෙත ඒකාබද්ධ ලිපියක් යවා මෙම යෝජනාවට විරුද්ධව පළ කර ඇති බවයි වාර්තා වන්නේ. වාර්තා අනුව හෝම ෆෙයාස් මිනිස්ට්‍රි ටෝනි බර්ග් විසින් මෙ මාසේ පැවත්වීමට තිබූ නමුත් පසුව අවලංගු කළ කතාවකදී සංක්‍රමණිකයන් ගණන අඩු කිරීමේ වැඩපිළිවෙලක් කොටසක් ලෙස මෙම පියවර ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබූ බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් රජය මෙම වැඩ කිරීමේ අයිතිය ඉවත් කිරීමේ පියවර නිල වශයෙන් තවම ප්‍රකාශයට පත් කර නැහැ. කැබිනට් මණ්ඩලය තුළ පැවති සාකච්ඡා විශේෂයෙන් වීසා කාලය ඉක්මවා රැඳී සිට පසුව බ්‍රිජින් වීසා මත සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවටද වාර්තා පළ වෙනවා. විරෝධය පළ කරන සංවිධාන පවසන්නේ සරණාගතයන් බොහෝ දෙනෙකුට සෙන්ටර්ලින්ක් සහනාධාර ලබා ගැනීමට නොහැකි නිසා ඔවුන්ගේ වැඩ කිරීමේ අයිතිය අහිමි කළහොත් ආහාර නිවාස කුලිය සහ අනෙකුත් මූලික වියදම් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බවයි. එබනි තත්වයක් ඇති වූහොත් ඇතැම් පුද්ගලයන් කෑෂින් හැන් රැකියා අඩු වැටුප් අනාරක්ෂිත සේවා තත්ත්වයන් සහ සේවා ස්ථානවල සූරාකෑම් හා වැටුප් සොරකම් වලට තවත් පහසුවෙන් ගොදුරු විය හැකි බව එම සංවිධාන අනතුරු අඟවනවා. ඔවුන් රජයට යෝජනා කරන්නේ සරණාගතයන්ගේ වැඩි කිරීමේ අයිතියවත් කිරීම වෙනුවට හෝම ෆෙයාර්ස් විසින් ප්‍රොටෙක්ෂන් වීසා ඇප්ලිකේෂන්ස් මුල් අධිරේදීම වේගයෙන් සහ නිවැරදිව තක්සේරු කිරීම සහ අභියෝජනා සඳහා ප්‍රමාණවත් සම්පත් ලබා දී දැනට පවතින දිගු ප්‍රමාදයන් අඩු කරන ලෙසයි. වික්ටෝරියා රජයේ පාසල් ගුරුවරුන් සහ අධ්‍යාපන සේවකයන් මාස ගණනාවක් පැවති සාකච්ඡා සහ වැඩ වර්ජන වලින් පසු නව වැටුප් ගිවිසුමකට පක්ෂව ඡන්දය දී තිබෙනවා. නව ගිවිසුම යටතේ රාජ්‍ය පාසල් සේවකයන්ට වසර 4ක් තුල ආම වශයෙන් 128.3ක වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති. ඇතැම් සේවකයන්ට වැටුප් වැඩිවීම 134.2 දක්වා යා හැකි අතරේ ගිවිසුම ආරම්භයේ ඩොලර් 2000ක එක්වර ගෙවීමක්ද ලැබීමට නියමිතයි. ගුරුවරුන් සහභාගි විය යුතු මීටින්ග්ස් ප්‍රමාණය අඩු කිරීම සහ ප්‍රොෆෙෂනල්ස් ප්‍රැක්ටිස් ඩේස් ලබා දීම වැනි වැඩ කොන්දේසිවල වෙනස්කම්ද ගිවිසුමට ඇතුළත්. යුනියන් සමාජිකයන්ගෙන් 83%ක් ඡන්දයට සහභාගි වී ඇති අතර ඡන්දය දුන් අයගෙන් 79%ක් නව යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා. මේ හේතුවෙන් බදාදා පැවැත්වීමට නියමිතව තිබූ තුන්වන පැය 24ක වැඩ වර්ෂණය දැන් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. ගිවිසුම තවමත් සියලු සේවකයන්ගේ ඡන්දදායකයන් සහ ෆෙයර්වර්ක් කමිෂන් අනුමැතිය යුතු අතර අවසන් අනුමැතිය ඔක්තෝබර් පමණ වන විට ලැබී හැකි බවයි රජය පැවසෙන්නේ. ඔස්ට්‍රේලියාවේ Uber Eats සහ DoorDash වැනි සේවා හරහා ආහාර සහ ග්‍රොසරි බෙදාහරණ සේවකයන්ට අද සිට නව අවම ගෙවීම් නීති ක්‍රියාත්මක වෙනවා. නව නීති යටතේ ඔවුන්ගේ වැඩ කරන සක්‍රිය කාලය සඳහා පැයකට අවම වශයෙන් ඩොලර් 31.30ක් ලැබිය යුතුයි. භාවිතා කරන වාහන වර්ගය අනුව මෙම අවම ගාස්තුව පැයකට 32 දක්වා ඉහළ යා හැකි වෙනවා. මේ මුදල් ලැබෙන්නේ ඩිලිවරි එකක් බාරගත් මොහොතේ සිට එය අවසන් කරන තෙක් වන සක්‍රිය කාලය සඳහායි. සේවකයන් රැකියාව අතරතුර අනතුරට ලක් වුවහොත් පර්සනල් ඇක්සිඩන්ට් ඉන්ෂුරන්ස් ලබා දීමේ වගකීමද ඩිලිවරි ප්ලට්ෆෝම්ස් වෙත පැවරෙනවා. නම වෙනස්කම් වලින් ඔස්ට්‍රේලියාව පුරා 250,000කට ආසන සේවකයන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවයි ඇස්වෙන්තු කර තිබෙන්නේ. 2027 ජනවාරි 1 වනදා සිට මෙම අවම ගෙවීම් තවත් පැයකට 750,000කින් ඉහළ යාමටද නියමිතයි. ඔස්ට්‍රේලියාවේ ජාතික ආබාධිත රක්ෂණ ක්‍රමය හෙවත් NDIS ඉදිරියේදී සිදුවීමට නියමිත සංශෝධන සහ කප්පාදු කිරීම් කිසිසේත්ම ප්‍රමාද කිරීමට රජයේ අපේක්ෂා නොකරන බව NDIS අමාත්‍ය ජෙනි මැක්ලියස් පවසනවා. පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සහය ඇතිව මෙම නීතිමය සංශෝධනය අනුමත කර ගැනීමට රජය සූදානම් වන අතර ඉදිරි වසර 4 තුළ එමගින් ඩොලර් බිලියන 36කට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට නියමිතයි. මෙම අලුත් යෝජනා යටතේ පුද්ගලයන් 1,00,000ක පමණ NDIS සේවාවන්ගෙන් ඉවත් කිරීමට හෝ අලුතින් එක්වීම වැළැක්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් විකල්ප සහන සේවාවන් තවමත් නිසි ලෙස ස්ථාපනය කර නොමැති පසුබිමක ආබාධිත පුද්ගලයන් අසරණමිය හැකි බවට විවිධ පාර්ශ්ව සහ ප්‍රාන්ත අමාත්‍යවරු චෝදනා කරනවා. එහෙත් ඇමතිවරිය සඳහන් කළේ ත්‍රිමින් කිඩ්ස් නැමැති විකල්ප සහන වැඩසටහන ලබන ඔක්තෝබර් 1 වනදා සිට නියමිත පරිදි ආරම්භ කරන බවයි. මේ අතර NDIS අරමුදල් වංචිත ලෙස ලබා ගන්නා පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමටද මෙම නව පනත මගින් යෝජනා කර තිබෙනවා. Bondi Beach ප්‍රහාරයෙන් පසු ෆෙඩරල් රජය සහ New South Wales ප්‍රාන්ත රජය එක්ව තුවක්කු නැවත මිලදී ගැනීමේ නව වැඩසටහනක් සඳහා එකඟ වී තිබෙනවා. මෙහි පළමු අදිරිය 2026 නොවැම්බර් 2 ආරම්භ කිරීමට නියමිතයි. රිවෝල්වර් බාර දෙනෙක් අයකුට ඩොලර් 10ක් සහ සෙමි ඔටෝමැටික් හෑන්ඩ්ගන් එකකට ඩොලර් 850ක් සහ ඩබල් බැරල් ෂොට්ගන් එකකට ඩොලර් 850ක් ලබා දීමටයි ඒ අනුව සැලසුම් කර තිබෙන්නේ. සිංගල් බැරල් ෂොට්ගන් එකක් සඳහා ඩොලර් 650ක වන්දියක් ලබා දීමටද නියමිතයි. නව නීති යටතේ නිව් සවුත් වේල්ස් සී ලියාපදිංචි තුවක්කු 274,000ක් පමණ සහ බලපතුර හිමියන් 50,000ක් පමණ මෙම සීමාවලට බලපානු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. කෙසේ වෙතත් වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්තයේ මෙම වැඩසටහන එක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වන විට නිව් සවුත් වේල්ස් පමණක් නිශ්චිතව එකතු වී තිබෙනවා. පෝලින් හැන්සන්ද මෙම වැඩසටහනට විරුද්ධ වෙමින් නීතියට අනුව තුවක්කු තබාගෙන සිටින ජනතාවට දඬුවම් නොකළ යුතු බවටයි ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ පොතත් සමගින් අදට නියමිත ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමවනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් රාත්‍රී 8:30ට. එතෙක් ඔබට සුබ සතියක්.

0: The World at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.
1: අසන්නේ නේ අද කොහොමත් මම ටිකක් නිහඬව තමයි හිටියේ ටිකක් අපහසුතාවයකින් ඉන්නේ ඒ වුණත් විශේෂ වැදගත්ම ප්‍රවෘත්තියක් තියෙනවා වැදගත්ම දෙයක් අපේ මේ ප්ලෙන්ටි වැලි අවට වෙසෙන හැමෝටම මේ අපේ රේඩියෝ ආයතනයේ ප්ලෙන්ටි වැලි FM වල බාබකියු එකක් තියෙනවා මිල්ක් පාක් බනින්ස් 761 ප්ලෙන්ටි රෝඩ් මිල්ක් පාක් වල අගෝස්තු 22 වෙනිදා සෙනසුරාදා කවුරුත් එන්න බනිස් එකට කවුරුත් යනවා යනකොට බාබකියු එකක් දැක්කොත් ඒක අපේ රේඩියෝ එකේ බාබකියු එක මොනවා හරි අරගෙන උදව් කරන්න
2: ඔව් ඇත්තරම මේ ප්ලෙන්ටි වැලි ගුවන් විදුලිය 2007 ඉඳන් අපි ගුවන් විදුලිය කරනවා ඔබලා අපේ ගුවන් විදුලියත් සමග ජීවත් වෙන්න අපේ ගුවන් විදුලියත් සමග ඔබගේ අදහස් බෙදාගන්නේ මෞබිමේ තොරතුරු නිරන්තරයෙන් වාර්තා කරන අපි ඇත්තරම මේ ගුවන් විදුලිය අපට වටිනවා මේක අපේ ගුවන් විදුලිය අපේ ගමේ ගුවන් විදුලිය අපේම ගුවන් විදුලිය ඉතින් අපේ මේ ගුවන් විදුලියේ උන්නතිය වෙනුවෙන් ඔවුන්ට ආධාර එකතු කිරීම සඳහා ඔවුන් පවත්වන මේ බාබකියු එකට ඉතින් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එන්න කියලා එන්න කියලා මේ අපේ මේ ප්ලෙන්ටි රෝඩ් එකේ තියෙන මේක මිල් පාක් වල තියෙන අපේ බනින්ස් එක ඒකේ තමයි තියෙන්නේ එදාට සෙනසුරාදා උදේ 9 ඉඳන්ම අපි එතන ඉන්නවා ඉතින් ඔබගේ පැමිණීම අපි ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා
3: කරපු වැරදි ඒ කරපු දේවල් අපි පඩිගෙව්වේ නෑනේ ඔය මරපුන්ට ඔය මැරිච්ච බෝම්බ ගහපුන්ට අපි පඩිගෙව්වේ නෑ කොන්සක මහත්තයා මේක නිතරම කියනවා පඩිගෙව්වේ මේ ආණ්ඩුවෙන් ගෙව්වේ මං ආන්නේ එච්චරයි
4: මුන්ට සාප වෙනවා නීතියෙන් ගැලවුණත්
2: ඇත්තරම මේ අපේ වෙල්ගොම් මහත්තයා හදිසියෙන් අප අතරින් සමුගත්තා ඉතින් ඇත්තරම මේ සමහර වෙලාවට මිනිස්සු කතා කරනවා මේ පාස්කු සාපේද මේ එන්නේ කියලා. ඔබ දන්නවා ශ්‍රී ලංකා ඉතිහාසයේ අපරාධ පුරුකක් මේ අපරාධ රාජ්‍යයක් කියන එක අද ගම්වල ඉන්නේ කුඩා ළමයෙකුට පවා තේරෙනම විදිහට ශ්‍රී ලංකාවේ මේ අපරාධ රාජ්‍යය ගැටගහිලා තියෙනවා. ඒ කියන්නේ අත්තරගුණ ගන්න ප්‍රබල මද්රව්‍ය ජාවරම්කාරයෝ මොකෙක් මේ ලංකාවට අරන් කුදලාගෙන ආවත් ඒ මිනිහත් එක්ක සම්බන්ධකම් පවත්වන දේශපාලන පක්ෂ දේශපාලන නායකයෝ රොත්තක් ඒ ගොන්නේ ඉන්නවා. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකාවේ පෞගේ රාජ්‍යයන් ඇත්තරම මේ අපරාධ රාජ්‍යයන්. මේ අපරාධ රාජ්‍යයන් වල පැවැත්ම සහ ඔවුන්ගේ දිගුව පැවතුනේ මේ අපරාධකාරයන්ගේ මුදල් සහ ඔවුන්ගේ තියෙන බලපෑම සහ ශක්තිය මත කියලා තේරෙනවා. ඇත්තරම මෙතනදී මේ අපේ රාජ්‍ය නායකයා විශේෂයෙන් අනුර කුමාර දිසානායක ඔහු බොහොම නිර්භීත නායකයෙක්. ඔහු නිර්භීත තීන්දුව తీරන ගන්නේ ඔහු ඇත්තරම මෙවන් නායකයෙක් මගේ ජීවිත කාලේ මම දකි කියලා හිතුවේ නෑ. ඇත්තරම අපිට ආඩම්බරයක් ගෞරවයක් මේක තමයි මේ අද උදේ රංජිතුයි මමයි රේඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලත් කතා කළේ. අපි බලාපොරොත්තු වෙන මේකේ මිනිස්සු මේ විකාර රූපී අදහස් කියනවා මේ සමාජවාදයේ ධනවාදයේ නිර්ධන පන්තිය ධනපති පන්තිය විවිධ කතා. ඕකට අපි අපේ තරුණ කාලෙත් අහු වුණා. නමුත් අපි මුහුකුරා යනකොට වයිසින් මෝරනකොට මේක නිකන් සටන් පාටයක් විතරයි කියන මතය අපි තුල ඇති වුණා. ඉතින් මේක මං හිතන්නේ ඕනෑම බුද්ධිමත් දේශපාලන නායකයෙකුට අවබෝධ වෙනවා. රටේ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරලා රටේ ජනතාවට ඒ කියන්නේ අපි ඇත්තරම ගත්තාමකෝ ඉතිහාසයේ ප්‍රාන්ත්‍රවාදී ඉතිහාසය තුල රෝම ලන්දේසි නීතියේත් එක්කම රෝම ඇත්තට රෝම අධිරාජ්‍යයාගේ පාලන කාලය තුල තමයි විවිධ සංකල්පමීය ප්‍රාන්ත්‍රවාදී තීන්දුව తీරන ආවේ. වහලා සහ වහල් හිමි අතර වෙනස අයින් වෙලා මිනිසුන්ට සමාන අයිතිවාසිකම් දීලා මිනිසු සමාන මිනිසුන් ලෙස සීළු වරප්‍රසද අයිතිවාසිකම් එක සමාන කරලා ඒ මිනිසුන්ට ලස්සන ජීවිතයක් ඒ මිනිහ ලස්සන රටක් දීමේ වගකීම රාජ්‍ය පාලකයාට පැවරිලා මේ රාජ්‍යයට කිසියම්ම විදිහකට රාජ්‍ය නීති පද්ධතියන් පාලනය නුමුණ ආයතන ආගම ආගමතුලින් ආගමතුලින් පවත්න තියෙන බැඳීමත් ආගමතුලට පවත්න ඇදහිලි ශක්තියත් පදරම් කරගෙන ඔවුන් පාලනය කර මේ මේ ලෝකයේ සාමකාමී ලෝකයක් කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් සිවිලයිසේෂන් එක පටන් ගත්තෙන් පස්සේ මේ මේ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත වෙලා ඒ ජනතාවගේ ජීවිත අපි යුරෝපීය රටවල ජනතාව බොහොම ලස්සන ජීවිතයක් ගත කරනවා කියනවා. ඒ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත වුණේ ඒ පාලකයෝ රටේ ජනතාවගේ අයිතිවාසිකම් යුතුකම් සහ වගකීම් සම්බන්ධයෙන් තමන්ගේ පුද්ගලික ආශාවන් උමනාවන් වලට අදිරි කැපවීමක් පරිත්‍යාගයක් කරපු නිසා තමයි ඒ தත්ත්වේ නිර්මාණය වුනේ. ඒක බොහොම ලස්සනට ගලා ගියා. නමුත් අපි ජීවිත කාලය තුළ මේ තුන්වන ලෝකයේ රටවල් කියලා අපිට නමක් දාගෙන අපි මේ තුන්වන ලෝකයේ රටවල් කියලා මේ රටවල ඉන්න පාලකයෝ කවදාකවත් මේ රටවල් දියුණු කරන්නේ නැහැ. නමුත් අපි ගත්තාම ස්විස්රලන්තේ ගත්තාම ස්විස්රලන්තේ වගේ නෙමෙයි අපේ රටේ බොහොම ලස්සන රටක්, හිරු පායන රටක්, දේශගුණයේ දේශගුණික විපර්යාස රට තුල මේ පුංචි දූපත තුල රටේ එහෙට මෙහෙට ඇවිද්දම මේ හැම දේශගුණයක්ම ලබා ගන්න පුළුවන් බොහොම ලස්සන මේ සමෘද්ධිමත් රාජ්‍යයක් අවුරුදු 77ක් කාලපරාසයක් තුල සංවර්ධනයක් කියලා කියන්නේ රටේ ගමනාන්තයක් සිදු වුණා, ගමනාන්තයක් වුණා, රටේ විවිධ දේවල් තුලින් රට යම් දේවල් රටවල සිද්ධ වුණා. ඒවා අපි කවදාකවත් නැහැ කියන්නේ. නමුත් රටේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කරන කැපකිරීම් වලට වඩා පාලකයා නිරන්තරයෙන්ම සූදානම් වුණේ පාලකයා සහ පාලක පන්තියේ අනුග්‍රහයකයෝ ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ යුතුකම් වගකීම් වලට සවන් දීම සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් නුමනාවන් සම්පූර්ණ කිරීම පාලකයාගේ මුඛ්‍ය පරමාර්ථය වෙලා තිබේ පහුගිය අවුරුදු 70 ගානෙම. රටේ ජනතාවට තමන්ට 3/2යි, රටේ ජනතාවට 3/1යි. අවසාන කාලේ තමන්ට 4 යම 8/6යි, රටේ ජනතාවට 8/2යි. අන්න ඒ වගේ පරාසයකට තේ සම්පත් බෙදී ගියේ. ඉතින් මේක මහා බරපතල විදියටම ඛේදවාචකයක් විදියට ගිහිල්ලා ශ්‍රී ලංකා රාජ්‍ය බංකොලොත් රාජ්‍යය බවට පරිවර්තන වුණා. ඒ පරිවර්තනයක් වීමේදී රටේ ජනතාව අත්දැක බැලුවා කාලාන්තරය තිස්සේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් යුතුකම් වෙනුවෙන් පොරබදපු රටේ ජනතාවගේ අයිතිවාසිකම් යුතුකම් වෙනුවෙන් සත්‍යගරුක සහ යුක්තිගරුක ලෙස පෙනී හිටපු මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමට බලය දුන්නොත් මොකද වෙන්නේ කියන කුතුහලයෙන් රටේ ජනතාව බලය දුන්නා. මේකේ ඵලයක් විදියට අද රටේ ජනතාවට 80% දේවල් දීලා ඔවුන් 20%ක වරප්‍රසාද භුක්ති විඳිනවා. ඉතින් මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ මිනිස්සු මේ වෙස්සන්ත රප්පුලා නෙවෙයි කවුරුනත්, මේ මිනිස්සු රාජ්‍ය පාලනය බාරගත්තාම මේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. මේ මිනිස්සු කැපකිරීමක් කරනවා, පරිත්‍යාගයක් කරනවා, මේ මිනිස්සු යුතුකම් වගකීම් අමතක කරලා රටේ ජනතාවගේ යුතුකම් වගකීම් වෙනින් පෙනී හිටිනවා. එතකොට මේ මිනිස්සුන්ගෙත් සුබසාධනෙ, මේ මිනිස්සුන්ගෙත් අවශ්‍යතාවය නුමනාවන් සිදුවිය යුතුයි. මේ මිනිස්සු මේ අර නිගන්ටිව නෙවෙයි සියල්ල දීලා සියල්ල පරිත්‍ මේ මිනිස්සුන්ගේ ජීවිත 20%ක් දීලා රටේ ජනතාවට 100% මෙච්චර කල් එහෙම වුණේ නැහැ. ඉතින් ඇත්තටම අද රටේ ජනතාව බොහෝම සුඛිත මුදු ජීවිතයකට අත්දැකීම් ලබනවා. ඒ කියන්නේ මම එක දවසක් ඇත්තටම ඔබ කවුරුත් දැක්කේ නැහැ. අපි ලංකාවෙන් පිට වුණ නැත්නම් අපි ලංකාවෙන් පිට වෙච්ච හින්දා මේ ලස්සන ලෝකෙ දකින්නේ, මේ ලස්සන සංස්කෘතිය අපි දකින්නේ, ලස්සන දේශපාලන රටාව අපි දකින්නේ, ලස්සන දේශපාලන මතවාද අපි දකින්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල පහසුකම් අපි දකිනවා. අද ට්‍රේන් ස්ටේෂන් එකට ගියාම ඒක හරි පිරිසිදුයි, ලස්සනයි, හරිම ප්‍රියමනාපයි. ඒ කියන්නේ අපිට ටොයිලට් එකකට යන්න බල ඉස්සර ගැහණිය කියන්නේ තමන්ගේ අම්මගෙන් බිහි වෙච්ච මිනිස්සු තමයි හැම තැනකම ලෝකේ නිර්මාතෘ අම්මා. මේ අම්මගෙන් අම්මා කෙනෙකුට ටොයිලට් යන්න ටොයිලට් එක ශ්‍රී ලංකාවේ තිබෙන්නේ. අද හැම බස් ස්ටෑන්ඩ් එකකම, හැම දුම්රිය ස්ථානයකම බොහොම ලස්සන සුකෝගපගී මේ වැසිකිලි තියෙනවා, වැසිකිලි කැසිකිලි. ඉතින් මේක තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන. අද ලස්සන බස් සර්විස් එකක් තියෙනවා, මිනිස්සු බොහොම ආසාවෙන් සතුටින් සෙනෙහසින් මේ බස් වල යනවා. ඊට පස්සේ අපි කතා කළ යුතු මේ අපරාධ රාජ්‍ය ගැන. මම මේ පටන් ගත්තේ අපරාධ රාජ්‍යයෙන් මේ කතාව. මේ ඔබ දන්නවා මේ අපේ විල්ගම් මහත්තයා කියනවා විල්ගම් මහත්තයා කියනවා මේ ජනතාවට දුන්නේ සාපය නීතියෙන් ඔබට බේරෙන්න පුළුවන් නමුත් ස්වභාව ධර්මයෙන් බේරෙන්න බෑ කියලා. අද ඒකේ ඵලයක්ද කොයිද? මේ අද ගේන පාතාලේ නායකයෝ එහෙම් පිටින් පාපොච්චාරණය කරනවා. අර දේශපාලකයට මං කෝටි 300ක් දුන්න, අර දේශපාලකයට මං කෝටි 1000ක් දුන්න, විවිධ දේවල් කතා කරනවා. ඒ තුලින් සියලුම දේවල් මේ අපරාධ රාජ්‍ය මේ නායකයෝ බලයට පත් වෙලා තියෙන, මේ පොලිස් නිලධාරීන් බලයට පත් වෙලා තියෙන, මේ සිවිල් නිලධාරීන් බලයට පත් වෙලා තියෙන්නේ තමන්ගේ සුඛ විහරණය මේ අපරාධ රාජ්‍ය ඩිවලොප් ලොකු කිරීම තුලින් මේ තමන්ගේ සුඛ ජීවිත සුඛිත මුිත කිරීම පමණයි. උන් ඉල්ලන ගණන් මේ පාතාලේ නායකයන්ගෙන් අරන් තියෙන මුදල් එසේ මෙසේ ගණන් නෙවෙයි. අපිට හිතා ගන්නත් බැරි ගණන්. කෝටි 500, කෝටි 1000. දීහාමුදුරනේ පුංචි අපේ අහිංසක මිනිහෙකුට ගියක් හදාගන්න රුපියල් ලක්ෂ 20ක් හොයාගන්න තටමන කාලේ මිනිස්සුන්ගේ මිනිස්සුන්ට බත් පැකට්ටයක් අරන් දෙන්න රුපියල් 10ක් රුපියල් 20ක් හොයාගන්න කාලේ, දරුව කුඩු ගහලා ඉස්කෝලේ දරුව කුඩු ගහන්න පටන් අරන් තියෙන කාලේ, මේක එහෙම් පිටින් අපරාධ රාජ්‍යයක් කරලා මේ ශ්‍රී ලංකාව කියන රාජ්‍ය අර කොලොම්බියාව වගේ මද්ද්‍රව්‍ය වලින් අපරාධ වලින් ගහන රාජ්‍යයක් කරන්න පාරාදපු පාලකයෝ ජාතියේ වාසනාවට අද ජනතා විමුක්ති පෙරමුණට ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ රජයක් බලයට පත් වෙලා ඔවුන් මේක වෙනස් කරගෙන යනවා. මේක මිනිසත්වවාදී මනුස්සකම අගයන නීතියේ ස්වාධීනත්වය, නීතිය ආධිපත්‍ය, නීතිය විධානය රකින රජයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට ආඩම්බර වෙනවා. මට මේ කතාව කියනකොට මගේ ඔළුවට එන කතා දහස් ගාණක් කතා මගේ ඔළුවට එනවා. ඉතින් එතකොට මම යන පාර මාරු වෙනවා එක පාරම මම දන්නේම නැතුව. ඉතින් අසන්නේ මේ මිනිස්සු මේ අද කේලියෝ අත්තරකට වරන් තියෙනවා. කේලිය වංචා කරලා ඊළඟට රාජිත සේනරත් මහත්මයාගේ සහෝදරය අත්තරකට වරන් තියෙනවා. ඉතින් විවිධ දේවල් සිද්ධ වෙනවා. මේ බාසික් කවුද? ශිරාන් බාසික් කියන්නේ ලංකාවටත් සහ දකුණු ආසියාවට මද්ද්‍රව්‍ය වෙන ප්‍රධාන පස් දෙනාගෙන් එක්කෙනෙක්. ශිරාන් බාසික් කව අත්තරකට වරන් තියෙනවා.
1: සාලිය මම අද දැක්ක මේ Facebook එකේ මේ පොඩි සටහනක් මේ කෙහෙලිය අත්තඩංගුවට අරගත් එකදී එක පුංචි සටහනක කියලා තියෙනවා මේ අයට මේ හොරකම් කරනවා ඇරෙන්න ඇමතිකම් කරන්න කොහොමත්ම වෙලාවක් තිබිලා නැහැ කියලා.
2: ඔව් ඇත්තරම මේ මිනිසුන් එන්නේ දැන් ඔබතුන්වා මට මම මාළු වලට සම්බන්ධ නිසා මම ඔය දීවර අමාත්‍යාංශයේ මම ඉතින් ඇත්තරම පහුගිය දවස්වල විවිධ විදියට විවිධ ලංකාවෙන්මයි මාළු ගේන උත්සාහකරේ මන් දිවිර අමාත්‍යාංශයට දහස්වරක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ මෙතන ඉන්නේ රාජිතට හිතුවත් මේ කට්ටියට සල්ලි දෙන්න ඕනේ, එහෙම නැත්නම් මෙතන වැඩේ කරගන්න බෑ කියලා එහෙම් පිටින් එතනින්ම මිනිස්සු අසාර්ථක කරනවා. ඒත් එක්කම අර රෂියාවෙන් ආවා මේ ව්‍යාපාරිකයෙක් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය කර්මාන්ත ශාලාවක් පටන් ගන්න ඔහුගෙන් සල්ලිල්ලලා ඔහු අනිපැත්තට සල්ලි පගාව දෙන්න තු ගියාන්ටි. ඒ වගේ විශාල දේවල්. ඒ කියන්නේ ඇමතිවරයෙක් එන්නේ රට රසේවයක් කරන්න නෙවෙයි, ඇවිල්ලා ඒ තියෙන යන්ත්‍රෝපකරණ ටික විකුණලා, එහෙම නැත්නම් නැව් ටික විකුණලා, එහෙම නැත්නම් වාහන ටික විකුණලා, එහෙම නැත්නම් ආයතනයේ සතු ඉඩම් ටික විකුණලා, එහෙම නැත්නම් ඉඩම් ටික තමන්ගේ පවුලට අත්පත් කරගෙන මේ වගේ විවිධ සාපරාදී ක්‍රියා කරලා තමන්ගේ වත්කම වැඩි කරගෙන. මොකද ඒ ඇමතිවරු දන්නේ උන් අවුරුදු දෙකක් ඉඳීද කියලා. අවුරුදු දෙකෙන් පස්සේ මහින්ද මාත්‍යර සැකෙදිච්ච ගම මහින්ද මාත්‍ය මාරු කරනවා. නිකන් මහින්දගෙන මම කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ කාලපරාසයක රටට දෙයක් සිද්ධ වුණේ නැහැ ඇත්තටම. නමුත් දැන් මේ සියලුම ඇමතිවරු අඩුපාඩු ඇති. මොකද ඔවුන් නවක ඇමතිවරු. ඔවුන් මේ විෂයපතයට අලුත්, මේ දේශපාලනයේ ඇමති කියන නිලයට අලුත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට අත්දැකීම් අඩු ඇති. නමුත් බරපතල විදිහටම ඔවුන් විශාල සේවයක් කරනවා. ගමනාගමන ශාස්ත්‍රය ගත්තත් ඊළඟට හැම දෙයකදීම ඔවුන් අලුත් දෙයක්. දැන් ඔබ ගන්න මේ සමන්ත විද්‍යාරත්නව ගන්න, අද පොල් පැල බෙදෙනවා, පොහොර බෙදෙනවා. ඉතින් මේක ශාස්ත්‍රීය දෙයක්. අර පහුගිය දවස්වල ඩඩ්ලි කියලා තියෙනවා මේ කවදා අපිට කවදාකවත් මෙච්චර අස්වැන්නක් ලැබිලා නැහැ, ශ්‍රී ලංකාව තමන්ට අවශ්‍ය සහල් වලින් ස්වයං පෝෂිතයි කියලා. ඉතින් ඇත්තරම මේක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි බලාපොරොත්තු චෝරෝකේ. අපි බලාපොරොත්තු නැහැ මේ සමාජවාදී කියලා කවදාකවත් නොදක්කපු දෙයක් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ ජනතාවට බොහොම සන්තෝෂෙන් තමන් ඊයේ ගත කරපු ජීවිතේට වැඩිය හොඳ ජීවිතයක් හෙට ගතා කරන්න පුළුවන් ජීවිතයක්. ඉතින් ඔබ කවුරුත් දන්නව මේ දිට්ට ගත්තොත් දිට්ට විනාශය ඇත්තරම් විනාශයේ අද විනාශයෙන් වෙච්ච එක පාරක් වැහිලා තියෙනවද? අද දුම්රිය පාර ශාල ඔබ ඔබට වේනවා ඇතිනේ අද අද ඉස්සර වගේ නෙමෙයි මේ මේ මාධ්‍ය දියුණුවයි ඩිජිටල් තාක්ෂණයේ දියුණුවයි ඔබට පේනවා ඇති මේ නාය ගිහිල්ලා තියෙන ආකාරය ඒක හීන වගේ වහදනවා කියන එක හීන වගේ කියන්නේ පලාත් පිටින් පස් ගලවලා ගිහිල්ලා රේල් පාරවල් ඉල්ලිලා තියෙනවා කිලෝමීටර් ගණන් ඉතින් ඒක ඔක්කොම අද හදමින් යනවා ඉතින් ඇත්තටම මේවා ආඩම්බර වෙන්න ඕන දේවල් අපි සාධනීය විවේචන කරනවා ඒ විවේචන නොකරලා අපි වන්දිපට්ටියවත් කේවට්ටියවත් වෙන්න සූදානම් නැහැ. ඒ තුලින් තමයි නිවර්දි පාලන ක්‍රමයක් බිහි වෙන්නේ. ඒක ග්‍රීසියෙන් පටන් ගත්තේදී ප්‍රජාන්ත්‍රවාදී කෙනෙක් ග්‍රීසියෙන් පටන් ගත්තේදී ප්‍රජාන්ත්‍රවාදී සංකීර්ණ තත්ත්වයට ගෙනාව වෙස්මිනිස්ටර් ක්‍රමයෙන්. ඉතින් අපි ඒවත් ඒක තමයි මිනිස්සු ප්‍රජාන්ත්‍රවාදී කියලා මේ ධනවාදී කියලා මල විකාර අපිට පුංචි කාලේ ඉගැන්නුවාට. නමුත් මේක තමයි ක්‍රමය. මේ ක්‍රමය තුලින් රට සම්පූර්ණ විය යුතුයි. මේ සම්පූර්ණ වීලා රට සාර්ථක රාජ්‍යයක් බවට ගමන් කළ යුතුයි. ඉතින් ඒකට අපි අපේ ආශිර්වාදේ තියෙනවා ලක්මහිර විදියට. අපි සියලුම දේවල් ආශිර්වාද තියෙනවා. අපිට ඇරියස් නැහැ. මොකද අපි ඇරියස් තියාගෙන ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. අපි ඒ වගේ ගෝත්‍රික මනසක් නැහැ. අපි කියන තියෙන දේ මූන්ට කියනවා. අපි හිත්වල තරහ කහට නැහැ. අපි රටේ උන්නතිය වෙනුවෙන්, රටේ යහපත වෙනුවෙන්, සමාජ ක්‍රමයේ යහපත වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව යාළුකම් නෑදෑකම් හිතවත්කම් අමතක කරලා අපේ යුතුකම් වකීම මාධ්‍යයක් විදිහට අපි ඉෂ්ට කරනවා. ඉතින් ඇත්තටම අපි පැතුම් මල්ලිත් එතන ඉන්නවා. අපේ චරිත දිසානායක සහෝදරයත් එතන ඉන්නවා. මං හිතනවා සිරිවර්ධන සහෝදරයත් එතන ඇති කියලා. ඉතින් මේ ඔක්කොම මාධ්‍ය තුලින් මං හිතනවා අපි මාධ්‍ය තුලින් අපි ඒකපාර්ශ්වික දේශපාලනයක් කරන්න හදනවා නම් ඒ මාධ්‍ය භාවිතා කරලා. මොකද මේ ටැක්ස් පේයර්ස්ලාගේ සල්ලි වලින් මේක ජීවත් වෙන්නේ. ඒක මං හිතනවා වැරදි කියලා. අපි ඒ කාලේ මිනිස්සු කිව්ව අපිට JVP රේඩියෝ ගුවන් විදුලිය කියලා ඒ කාලේ. නමුත් අද JVP කාර්යෝ අපේ රේඩියෝකට විරුද්ධව මේ මේ විවිධ ප්‍රකාශ කරන අපේ රේඩියෝ එක මේ JVP හිතුවත් නැහැ කියලා. ඒ කියන්නේ මගේ Facebook එකෙත් දාලා තියෙනවා තමුසේ මේ ප්‍රතිපත්තියක් නැති මිනිස්සෙක් ඒ වගේ කී දේවල් කියලා. ඒ කට්ටිය කුමන දේවල් හිතාගත්තද ඒ කට්ටියගේ දේශපාලන මතය ඒ කට්ටිය මොළයේ තියෙන දිගපළල මත තමයි මේ මිනිස්සු ඒවා තීන්දුව తీරන ගන්නේ. ඒක අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි අපිමයි සාලිය ගලප්පති සාලිය ගලප්පතිමයි රංජිත්මයි රංජිත් වීරසිංහ මහත්මයා රංජිත් වීරසිංහමයි ජගත් ජේදරසිංහ නිර්මාණය කරපු ඒ සංස්කෘතිය නිර්මාණය කරනවා චර්ත දිසානායක ආදරණීය සොයුරා ඔහු නිර්මාණය කරපු ඒ සංකල්පත් එක්ක ඔහු නිර්කරන දේශපාලන මතවාදයත් එක්ක ජීවත්වන අපේ මාධ්‍ය තුල අපි බොහොම අපිට අපක්ෂපාති තීන්දුව తీරන ගන්න පැතුම් මල්ලිත් එහෙමයි. ඉතින් අපි ඔක්කොම මේ ගමනේ යනවා. හැබැයි කවුරු හරි අපිට අත තියන්න එනවනම් ඔහු එතනින් ඔහුගේ ඔහු ගේ තියෙන දේශපාලන මන්දබුද්ධික භාවය තමයි එතනින් තීරණය වෙන්නේ. ඉතින් අපි බොහොම නිවර්ද ගමනක් යනවා.

ඉතින සනන අපි කතාගරොත් මේ ඔස්ට්‍රලියනු දේශපාලනයේ මංහිතන විතර පහුග සතියේ බොහොම ලස්සන දෙයක් සිද්ධ වුණ පෝලිංහැන්ස මහත්මියගේ ජනප්‍රියතාවේ යම් කියන හිතන්ට බැරි විතයට එකන රේට්ටක පොයින්් දාහයකෙන් විතර පල වැටුණ. ඉතින් අපි කවුරුත් කිව වගේ මේ පොලිංහැන්සන් මහත්මියයට ඉගිලෙන්ඩ දෙන තරමට තමයි සාපේක්ෂ තමයි පොලිංහැන්ස මහත්වීම

0: ගේ පාට සුදු කළුවර් සියල්ල පේන්න අපිට කියලා. ඉතින් ඒකෙ පලයද්දෝ කොයිද මේ රටේ ජනතාව අද වෙනකොට වන්නේෂන් පක්ෂයේ තියෙන ප්‍රතිපත්ති ඔවුන් කුමන අරමුණ වෙනෙන් කුමන දේවලුනින් පිණිහිටනවාද කියන දේ අවබෝධ කරගෙන වගේ පේනවා. මට හිතෙනවා චන්දෙ කිට්ටුවෙනකොට එතුමගේ ජනප්‍රියත්වය අභිබවා ලිබරල් පක්ෂයේ ජනප්‍රියත්වේ ඉහළේ යාවි කියන පූර්වපකල්පන තියෙන. මොකද මම නිරන්තරයෙන්ම දේශපාලනය තුළ ඉඳගෙන මේ දේශපාලන විචාරයන් වලට බොහොම ලැදි විදිහටම සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නිසා මට තේරෙන විදිහට මගේ දේශපාලනය තුළ මට පේන විදිහට කිසියම්මෝ විදිහකට පසුබැසීමේ තත්ත්වයක් තියෙන. මොකද වන් නේෂන් පක්ෂය කියන්නේ පොලිං හැන්සම් මහත්මිය. එතනින් එහාට ආය අපිට කතා කරන්න කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ එතුමිය. ඒ තුල දේශපාලනය ගත්තාමත් පක්ෂයේ ක්‍රියාකාරීත්වය ගත්තාමත් හැම තැනකම තියෙන අර ට්‍රම්ප් මහත්තයා වගේ පොලිං හැන්සම් මහත්මිය විතරයි. ඒක අර නමට අර වන් නේෂන් ටිබ් වුණාට ඒකේ ඇති වන් නේෂන් එකක් නැහැ. ඒකේ නායකයෝ විදිහට ඉන්නේ පොලිං හැන්සම් මහත්මිය විතරයි. ඉතින් ඒ අනික් හැම නායකෙක්ම එතුමියගේ අවශ්‍යතාවය උමනාව කැමැත්ත මත උඩහට පල්ලෙහාට මාරු වෙන නායකයෝ විදිහට තමයි ඉතිහාසේ පුරාම සිද්ධ වුණේ. මොකද අපි කවුරුත් දකිනවා එතුමියත් එක්ක පක්ෂේ පටන් ගත්ත 1986 පක්ෂේ පටන් ගත්ත දවසේ ඉඳන් හිටපු පරණ මිනිස්සු එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක් දෙන්නේ කර ඔක්කොම මිනිස්සු අලුතෙන් මිනිස්සු එනවා යනවා, අලුතෙන් මිනිස්සු එනවා යනවා. මාක්ලේතම් මහත්තයත් ඒ වගේ ඇවිල්ලා ගියා මේ ළඟදී. ඔබ දන්නවා මාක්ලේතම් හිටපු ලේබ අගමැති අපේක්ෂකයෙක්, එතුමත් ඇවිල්ලා ගියා ජපාන් නේෂන් පක්ෂයට. ඉතින් ඒ වගේ විවිධ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි අර එතුමියට පුළුවන් තරම් මීඩියාවලට අවතීර්ණ වෙන දෙන්න ප්‍රමාණය සාපේක්ෂව තමයි එතුමියගේ ජනප්‍රියත්වය තීරණය වෙන්නේ. මොකද එතුමියගේ ගැන එතුමිය දක්ෂ නායිකාවක් නම් ඒ කියන්නේ සුවිශාෂ හැකියාවක් තියෙන බොහොම රට රාජ්‍යයක් විදියට බොහොම අපි රාජ්‍යයක් විදියට ඉස්සරහට යා යුතුයි කියන තැනක ඉන්නවා නම් මං හිතනවා ඒක සාර්ථකයි කියලා. මොකද මේ ප්‍රතිපත්ති තියා බලපුවම ප්‍රතිපත්තිවල තියෙනවා කිසියම්මෝ යුක්ත බවක්. ඒ කෙසේ වෙතත් එතුමිය පුද්ගලික ජීවිතයත් එක්ක ගත්තාම එතුමිය හාත්පසින්ම වෙනස් චරිතයක් විදිහට තමයි මම දැකලා තියෙන්නේ. මොකද මේ එතුමියගේ විවිධ දේවල් කියන්නේ අපි විශේෂයෙන් ගත්තාම අපේ අපේ රොබින්සන්ස් මහත්මයා මේ එංගලන්තයේ ඔහු දැඩිම ජාතිවාදී වෙනුවෙන් පෙනීහිටන නායකයෙක්. එතුමා හම්බෙලා තියෙන කිසිම නායකයෙක් අදුමතන ට්‍රම්ප් මහත්තයවත් ඔහු හමු වෙන්නේ ඔහු ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එතුමා ඔහුත් සමග එකට කෑම ගිහිල්ලා ඔහුත් සමග එකට ඉන්ටර්වු කරලා ගිය නායකයෙක් විදිහට එතුමිට ලොකු ඩැමේජ් එකක් එතුමිය කරගත්තා ඒ වැඩේ මේ එතන ඒ වැඩින්. ඉතින් ඒත් එක්කම බලන්න ගියාම මම හිතන විදිහට ලිබරල් පක්ෂයට යලිත් වරක් Tamanට සුපුරුදු තැන උරුම වේවි කියලා. මොකද අපේ විපක්ෂ නායකතුමත් බොහොම දක්ෂ නායකයෙක්. එතුමා බොහොම ලස්සනට දේශපාලන බලය තුල ජීවත් වෙනවා. ඒ මේ මේ වික්ටෝරියාවේ දේශපාලන බලය හොබන ලිබරල් පක්ෂයේ දේශ විපක්ෂ නායිකාවන වගේ තමයි බොහොම ලස්සනට ජනතා ආකර්ෂණය ප්‍රතිපත්ති වලින් ඊළඟට ක්‍රියාවෙන් ජනතා ආකර්ෂණය ලබා ගන්න නායකයෝ දෙන්නෙක් විදිහට තමයි ඉතිහාසයට එකතු වෙන්නේ.
1: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද මිහිර හඳුනාගත් ලක් මිහිර.
2: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන්
3: විනිසුරු වරුන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව දීර්ඝ කරන විසඳ වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම තීරණය ගෙන ඇත්තේ අධිකරණ බද්ධතියේ උන්නතිය වෙනුවෙන් බවයි. එය පුද්ගලික හෝ කණ්ඩායමක් ඉලක්ක කර නොව රටේ පොදු යහපත උදෙසා ගන්නා තීරණයක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එහිදී අවධානමක් ගැනීමට තමන් බිය නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය
4: මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම, ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න, මම යන්න ලෑස්ති වෙන්නේ. මම මේවවල වාඩි වෙන බලාගෙන අපි හිටින්නේ. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති වෙන්නේ. මුද හරගෙන පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශට. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. මම පරීක්ෂණ යනවා. ඒ තුල ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. ඒ නිසා මම අවදානම් ගන්න සූදානම්. ඒ අවදානම් හමු වෙ මගේ තනතුරු හිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත් වෙන්න ලෑස්ති. වරප්‍රසාදයේ කියනක සීමාව කොතනද? ද ශේෂ්ඨාධිකරණ ඇතුලේ කරන ඕනම වෙනස්කම. ඒක වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබා දීම දක්වාම වරප්‍රසාදයේ සාර්ථකත්වනය කරන්න පුළුවන්. ඉතින් මම උපරිම උත්සාහ කරා මේක තනි පුද්ගලයේ කේන්ද්‍ර කරගත් වරප්‍රසාදයක් නොවන විදිහට කරන්නේ කොහොමද? ඒ නිසා මේක වරප්‍රසාදයක් සමා සලකන්නේ, මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන తত্ত্বය, තියෙන తত্ত্বයේ සිට තව తত্ত্বයකට පරිවර්තන කිරීම.
3: කෙසේ වෙතත් මේ මහමුවෙන් පසු එහි පාර්ශ්ව කර්මයක වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා තවත් පාර්ශ්වයන් ගණනාවක් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පමණක් පළමුව මාධ්‍යයට නිකුත් කර තිබූ අතර පසුව නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ අදහස් දැක්වීම පමණක් මාධ්‍යයට නිකුත් කර තිබුණා. මෙවැනි පසුබිමකෙම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව මාධ්‍යයට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනාධිපති මාධ්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. එවැනි පසුබිමක පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මෙලෙස මාධ්‍යයට කරුණු දක්වා සිටියා.
5: අපි දැන් දෙකක ඉන්නේ. නීතිඥ සංගමයේ හැටියට මේ සංශෝධනයට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි හේතු දක්වලා තියෙන්නේ. මෙතන නායකයන් අතර විද්වතුන් අතර වෙනසක් තියෙනවා නම් අදහස්වල අපි කතා කරලා සාකච්ඡා කරලා සම්මුතියකට එන්න ඕනේ මොකද්ද ඇත්තටම හොඳ කියලා. අපි විතරක් නෙවෙයි මහානායක හාමුදුරුවෝ United Nations කියන එක හුඟක් බලවත් ආයතනයක්. අපේ නීතිඥ සංගම් විනිසුතුමල්ලගේ සම පිටරට සියලු දෙනාම දැන් කියන්නේ මේක කරන්න එපා කියලා. ඉතින් මේ අවස්ථාවේ සංශෝධන කරන්න ඕනේ කියලා කියන්නේ ආණ්ඩුව විතරයි. මම ඒ වෙලාවේ කෙලින්ම කිව්වා ජනාධිපතිතුමාට අවදානම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ රටේ සංවර්ධනය, සමජාත්‍යන්තර සම්බන්ධතා, අමාත්‍ය මණ්ඩලය පත් කරනකොට, පාර්ලිමේන්තුවට නියෝජක කට්ටිය යෝජනා කරනකොට අවදානම් ගන්න වෙනවා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ උතුම් සංකල්පයක්. ඒ ස්වාධීනත්වයට පහරක් අවදානමක් එනවා කියන්නේ එතන ඒක මම හිතන්නේ කවදාකවත් නොකළු දෙයක්. අපි දන්නවා ඒක ජනාධිපතිතුමා කිව්වා. ජනාධිපතිතුමා හිතනවා නම් මෙතන අවදානමක් තියෙනකොට ඒකම උත්තරේ මේක ඩොකර ඉන්න.
3: මේ අතර එම සාකච්ඡාවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහතුරුන් මෙලෙස අදහස් පළ කළා.
6: ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ඉතාමත් මූණෑ කර්මෙන් උනන්දුවෙන් යුහුසුලුව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනයකට ලක් කරන ප්‍රතිපත්ති දියත් කරමින් සිටිනවා. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන වෙනසට කිසිසේත්ම ජනවරමක් ලැබිලා නැහැ. මේ විධායකය තමන්ගේ ගෝලබාලයින් කණ්ඩායමක් සමග අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල කරන ම්ලේච්ච මරුපහරක් හැටියට අපි මේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ක්‍රියාවලිය හඳුන්වන්නට කැමති. ඔබ මේ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ කොට සමූල ඝාතනයකට ලක් කිරීම. අපිට ඇහෙනවා අවදානමක් අරගෙනයි මේ ක්‍රියාව කරන්න කියන කාෂය. හැබැයි අවදානමට මුහුණ දෙන්නේ රටේ 120,000.
7: රටක තියෙන ජනතාව පීඩා කරන පාලනයක් නම්, දූෂිත පාලනයක් නම් ජනතාවන් කලබල වෙන්න ඕන, සටන් කරන්න ඕන. රටක තියෙන්නේ ජනතාවගේ පාලනයක් නම්, අලුත් ගමනක් යමින්ති වෙනවා නම්, එවැනි ගමනක් යදී මතුවෙන දුෂ්කරතා එක්ක හොරබදමින් තමන් දිනාගත්තු ආරක්ෂා කර ගැනීමට ජනතාව සමත් වෙනවා. සමහර දේවල් කරන්න ගියාම අවදානමක් ගන්නම වෙන නිසා හොඳ දේ සඳහා අවදානමක් ගන්නවා නම් ඒ අවදානම් අරගෙන හොඳ දේ කරන එක තමයි වැඩි.
3: මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ වෙනසුරුව ගේ විශ්‍රාම කාලයේ දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ 15 උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකකාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ඕනෑම අයෙකුට අධිකරණයට යාමට සතික කාලයක් හිමිවන අතර එම පෙත්සම් විභාග කර දින 3ක් 21ක් ඇතුළත කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තම මතය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වෙනවා. රට හිතන හැටි මත විමසුමේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පසුගිය ජූලි මාසයේදී යම් පසුබෑමකට ලක්ව 50%ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව 15%කින් පහළයමක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65%ක් වූ බවත් එය මැතිවරණයෙන් පසු ආණ්ඩුවට ලැබුණු ඉහළම ජනතා අනුමැතිය බවත් එම ආයතනය පැවසුවා. එසේම රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව ජනතා මතය තියුණු ලෙස අඩු වී ඇති බවත් ආර්ථිකය යහපත් වෙමින් පවතින්නේ යැයි විශ්වාස කරන පිරිස 42%ක් දක්වා අඩු වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙම වසර අගවන විට එල්නිනෝ තත්ත්වයේ ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 90%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලමුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 75ක් තුළ ඇති වූ එල්නිනෝ තත්ත්වයට වඩා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් මෙම වසර අවසානයේදී අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධයෙන් කාලමුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා මෙලෙස අදහස් පළ කළා.
8: පොලිය පුරවකතන විශේෂයෙන් ගත්තොත් නෝවා ප්‍රෙඩික්ෂන් සෙන්ටර් එක මේ වෙනකොට පුරවකතනය කරනවා මේ එල්නිනෝ තත්ත්වයේ ශක්තිමත්ව වර්ධනය වේවි කියලා. ඒකේ මේ අවුරුද්ද අවසන් වෙනකම් 90%කට වඩා සම්භාවිතාවකින් කියන ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කාලයේ මේ එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වෙලා තියේවි කියලා. අපි ගත්තොත් ඕෂන් නිනෝ ඉන්ඩෙක්ස් අපි එල්නිනෝ තත්ත්වය මනින් ඒ ONI කියන ඉන්ඩෙක්ස් එකෙන් ඒ අගේ ගත්තොත් එහෙම දැන් මේ වන විට පහුගිය මාස 3 කියන්නේ මැයි ජූනි ජූලි මාස 3 අගේ මේ වන 1.4ක් ධන 1.4ක් වගේ පෙන්නවා සෙන්ට්‍රිගේට් අංශ එක. අපි දන්නවා එල්නිනෝ තත්ත්වයක් කියන්නේ මේ අගේ ධන 0.5ට වඩා වැඩි නම් අපි කියනවා එල්නිනෝ තත්ත්වයක් කියලා. ඒ වගේම ධන 1ට වඩා වැඩි නම් අපි කියනවා ප්‍රමධ්‍යස්ත නැත්නම් මොඩරේට් එල්නිනෝ තත්ත්වයක් කියලා. පහුගිය මාස 3 ඇතරම 1.4ක් පෙන්නනවා. නමුත් අර්ථ දැක්වීමත් එක්ක පහුගිය මාස 5ක අපි මේක සලකන්න ඕනේ. ඉතින් පහුගිය මාස 5ක සලකනකොට තාම 1.4ක් කියලා කියන්න බෑ. කොහොමදත් දැන් මධ්‍යස්ත මට්ටමක එල්නිනෝවත් තියෙනවා. ලංකාවට බලපෑම අඩු වුණාට මේ වන විට ලෝකයේ විවිධ කලාපවලට මේක එක එක ආකාරයට බලපානවා. නෝවා ප්‍රෙඩික්ෂන් සෙන්ටර් එක මේ වෙනකොට පුරවකතනය කරනවා. එන 69% සම්භාවිතාවකින් කියනවා මේ ඇතිවෙන එල්නිනෝ මේ 26-27 ඇතිවෙන එල්නිනෝ අර අවුරුදු 75ක පහුගිය අවුරුදු 75ක එල්නිනෝ සංසිද්ධීන් වලට වඩා ඉහළ ඉතා ප්‍රබල එල්නිනෝක් වීමට 69% සම්භාවිතාවක් තියෙනවා.
3: මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ තමන් යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම 37%ක් දක්වා පහළ ගොස් ඇති බැවින් ජලය අර පෙරමැස්මෙන් භාවිත කිරීම වැදගත් බවයි. මේ වන විටත් දිවයිනේ නිර්තදිග කොටසට යම් වැසි සහිත කාලගුණ තත්වයක් පැවතුනද උතුර උතුරමැද පළාත්වලට මෙන්ම අම්පාර හා මොන්රාකල දිස්ත්‍රික්ක වලට නියගේ හේතුවෙන් ජල මූලාශ්‍ර රසක් හිදී ගොස් තිබෙනවා. එල්නිනෝ සංසිද්ධිය සමග ඇතිවිය හැකි අහිතකර කාලගුණ තත්වයන්ගෙන් ආර්ථික වර්ධනයට බලපෑම් එල්ලවීමේ අවධාන පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වෙන්නේ එල්නිනෝ සංසිද්ධියේ බලපෑම හේතුවෙන් නුදුරු හා මැදකාලීනව උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යාමේ අවධානමක් පවතින බවයි. ආර්ථික තත්ත්වය පහළ යාම සඳහා සාධක කිහිපයක් හේතු විය හැකි අතර විශේෂයෙන් එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් දිගු කාලීන වියලි කාලගුණ තත්ත්වය හා අක්‍රමවත් වර්ෂාපතන රටා ඇතුළු අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව මහ බැංකුව පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එමකින් කෘෂිකාර්මික නිෂ්පාදන හා ඒ ආශ්‍රිත ආර්ථික ක්‍රියාකාරකම් වලට අහිතකර ලෙස බලපෑම් එල්ලවිය හැකි බවයි. විදේශ රටවල සැකබ සිටින ප්‍රබල පාතාල සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරින් ජාත්‍යන්තර රතු අරෙන්තු නිකුත් කර ඇති 73 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පසුගිය දා මහනුවරදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අපරාධ හා මද්‍රව්‍ය මැඩලීමේ වැඩපිළිවෙලෙහි විනිවිදභාවය සහ ප්‍රගතිය හේතුවෙන් විදේශ රටවල සහ තානාපති කාර්යාලවල විශේෂ ඇගයීමක් මෙන්ම ඉහළ සහයෝගයක් හිමිව ඇති බවයි.
9: තවත් තියෙනවා රතු වරන්තුව ගත්තා 73ක් කියන තවත් අපි 100කට අවසන් ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් හම්බෙලා තියෙනවා. අපි කරන මේ මද්ද්‍රව්‍ය මෙහෙයුම තමනු සාර්ථකයි කියලා විදේශ රාජ්‍යයන් පවා පිළිගගෙන තියෙනවා. ඉතිහාසෙත් එහෙම තමයි. යම් කම් ක්‍රියාමාර්ග ගන්නකොට උන් බලනවා උන්ගේ විරුද්ධවාදීන් එක ගැටුම් ඇති කරගෙන බලය පෙන්වන සිදු කරන ලබන මෙහෙයුමත් එක්ක උන් කැළඹිලා ඉන්නේ.
3: මේ අතර දැනට ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9000ක් මේ මාසය තුල අවසන් කර අධිකරණයේ වෙත ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. එහිදී පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා රැඳවියන් සමග සාකච්ඡාවකද නිරත වුණා. මේ අනුව ඉදිරියේදී දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලට ගොස් නිරීක්ෂණය කර ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයන් නදා සිට විම සඳහා පෙරමුණ ගන්නා ලෙස කර්මාන්ත සහ විවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නේති මහතා ඕස්ට්‍රේලියාවේ වැසෙන ශ්‍රී ලාංකික විවසායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මගින් සංවිධානය කළ විවසායක සමුලෝකයට පසුගියදායක වෙමින් ඔහු මෙම ඇරයුම සිදු කළා. මෙල්බර්න් නුවර පැවති මෙම සමුලෝකයේදී ප්‍රධාන දේශනය සිදු කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් ආර්ථික අභියෝග ජය ගනිමින් ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා විදේශගත ශ්‍රී ලාංකික විවසායකයන්ගෙන් සහ ආයෝජකයන් සතු වගකීමක් වී ඇති බවයි. දූෂණයෙන් තොර ආයෝජන හිතකාමී සහ පූර්ණ විවිධභාවයෙන් යුතු නව ආර්ථික පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති බැවින් මව්බිමේ සංවර්ධනයට සක්‍රීයව දායකත්වය ලබා දෙන ලෙස ඔහු සියලු ව්‍යවසායකයන්ට මෙහිදී විවෘතව ඇරයුම් කරනු ලැබුවා. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමු වන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

0: පුරා පෑ දෙක කාලයක වැඩසටහනකට පස්සුව දැන් සමුගෙන යන්න සූදානම අදත් සුපුරුදු පරිදි මැදිරියේ සාලිය ගලප්පති ජගත් ඉදිරිසිංහ රොෂාන් මීදුකුල සමග මම රංජිත් තීරසිංහ ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි අද සමුගන්නවා ආයිබෝන්
1: මල් නැවත නැති පිපෙන්නේ තලෙ නැත හැරිලා ගණන්නේ දවසක් ගත වුණා කියා